ने मिचु ने लू मयो यो मिचु ना ता दिन सुने छा दे बे चेंगु ये जो सु ताफे सेवा शी यो वा मी बे चिनी बुजुन ना दे बे मिलाम जिदो शी दुबा रंग अगुला केजुन ना शे बे अगु एक शी दिने क्यों दो शी क्यों तो सुना कुशो रंबचर शु सेवा दर चिन कुंदिन तो जेने किंजन शु बे तो दे कैसा मां तो थला 退党长者学习参了公布车站大能三个人得学习苏队员能度公路出入国内在居所一个现代民众文对军人故事所人在却前年所在外西阅读年纪亚马片内我公大把因素得岁数接呗将军朝个宋队了差给军人 대진하네 슬리리 셰지 도송 대진문진 슈거 땡도 마냥장 대네 구중세 디민 중진 긴진 초도 양바 라마 운제바 나완 친내당 구공매 창지 긴든 당바 라당 구저 동이 도가르와 노산 리두 제 니르제 문진 표와 마두와르시 대치로 땡군 림부치 전에 던지 댄당베 람바르네 터시 주민도 페 공로 된나 최대 친보 터시 기도 댄당 불어 진다 남기 도와대 다망기 제달 피네 댄바 제베 댄지 댄디지 고바르 양보를 치 디급 구공매 차요 나 남기 세워대 나무 에킨시 랭이 슈장 랭마나 송배치 Lembaqiu, leo nga xin sondu. Koran la gu gongne jang. Lembaqiu, sondi yu du bai. De dhenne, ka yu qima shorba so jungdu. Deji, honda nga bai cè chosongmi. Gyobji chone, ginyi rabjung, gizu jie, kyu jila nangne. Cè la, gongjo tenbe dhenne xie, dagbar zaydu. Deyo nimu, jomdru ti dang, lamen nejo, gandeng haji me ti jie nangde. Tenbe gurung dang tumbar. Lezo, kwaja jibe, tende jinawa, sewar zay. Kungu jabar. Doja jiba, tungzin so, nyudu chubar gyur. Deji, be sonwa dube, wangshi dang. Dejo, luyi be luji, wang sanjin. Denigar, susur dagundang, sogur jabar zay. Shenyang, kadam tili chudugi, wang, nardang jaza. Seda gwensum, doga wese dugda. Julu dhaman niji, jamiyang masir, jamiyang karbo soji, jena dhumadang. Gewe shenyi rinjin chesan le, jiji sheja yongzo yungje jenang, jiji choga. Gwanju, lamu namsegi tojogi, luso, sensamgi zaba, samju le deshin. Gungu chungsang samla, dhude zuri la, sujang, zundan nibirwe, kebar tobani, je dhinyigi namdar, dhinyi le, Chungi tengdo dhudre zobar shu. Uje dhudu yengwa xie chenyang. Zodan namgi jesu malu zam. Togi baja sebe namdar yin. Sungba le to lao yin. Deji, doshi lumbur pep. Benjin thamjai kimba. Losan benden yishi la. Chudin dang. Dishu dheja shubar. Gyebe kalen zay. Benji chone jang. Kadu dang che. Gisi peni nangde. Tendu dunlo gangjin nang guzu ji lobden zay. Dey lu kunju ji jugzam la, degun su jor. Kunu jubge saba losal ce la, zene shudar, pegu ji ka namadar. Dene sun, nore shin pep. Gyanwa pegar chanwa losan jambay gyazu cho la. Buwe chudu so degde, jende shu. Dene je, hande mulam ji gup mado, chota changne dang. 결장 추유중다 제네 탈 지게도 제랑이네 중진 소수자와 야베기 대바타주 제라 장바이 시에노 털을 남단 야다게 서울 매주답을 남다리 시에 김중세진 사람의 천다장시 대지 여름 쏘라 장바 표도 치마 제네 꾸지매도 동안 쏘지 시에도 성도 제외
저게 뭔가 잡아 마세.